ඊලා තේමට සයික් සැකුට් සයානයක් ඒලා ඉන්නරයක් තිනි තමාකැනට නංමත් තන්න පංා සෝ ඉල්ලගු උනිකාට ඉල්ලගු එකාම යානෙක් සෑගෑ මෑත්තිකු